0: ජන්ම භූමි එක්සත් ශ්‍රී ලංකා සංගමයෙන් ලෝ පුරා විසිරී සිටින ශ්‍රී ලාංකික අසන්නන්ගේ රසවින්දනය සඳහා මව්බිමේ කාලීන මෙන්ම ඓතිහාසික තොරතුරු රසබර ගීතත් ගුවන්විදුලි නාට්‍ය සහ වෙනත් විශේෂාංගات රැගෙන Planet FM 104.6 ගුවන් තරංග ඔස්සේ සෑම බදාදාකම රාත්‍රී 8:15ට ගුවන්තුම සුවන රසමාංජසාව දැන් ඔබට සත්‍යයක් මුළුල්ලේම www.planetaudio.org.nz වෙබ් අඩවිය හරහා මීට සවන් දිය හැකි Planet FM 104.6 ඔස්සේ සෑම බදාදාකම රාත්‍රී 8:15ට එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් ජන්ම භූමි
1: Flooding can happen anytime. Are you prepared? Don't wait for the rain to start bucketing down. Clear those gutters, tie down loose items, and make an emergency plan to keep your whānau safe. A few minutes now can help save stress later. Stay ahead of the storm and keep your loved ones safe. Visit aucklandemergencymanagement.govt.nz/floods to find out more.

0: මේක කියන්නේ මේ නවසීලන්තයේ ජන වූයේ වැඩසටහනේ ප්‍රථම වතාවට. තව මේක මං කාටවත් කියලා නැති එකක්. ඉතින් මේ ප්‍රථම වතාවට කියන්නේ ඊළඟ තීසීස් එක ඊළඟ පොතක් බවට මම පරිවර්තනය කරලා මේ සාරංගි සහ මෝහන් වීණා, එහෙම නැත්නම් මෝහන් වීණා සහ සාරංගි යන භාණ්ඩ දෙක කොහොමද ප්‍රේක්ෂකයන්ට දැනෙන විදිහ පිළිබඳව මම පර්යේෂණය කරනවා. ඉතින් ඒ පිළිබඳව තමයි මම වැඩිදුරට හදාරගෙන යන්නේ. මොකද මෙතනින් මම මේක නවත්තන්නේ, ඉදිරියටත් මම මේක කරනවා. මොකද අපි පොතක් ලියනවා කියන්නේ සෑහෙන ලොකු දෙයක්. මොකද මට ඒ එක්ස්පීරියන්ස් එක තියෙන හින්දා මගේ ප්‍රථම පොත මම ලියපු නිසා සාර්ථකව එහි තියෙන යම් යම් මට බැරි විච්ච දේවල් අඩුපාඩුත් එක්ක ඉතාම හොඳ අත්දැකීමක් ලැබුවා. ඉතින් මං හිතන්නේ ඉදිරියටත් ඒ දැනුම කියන එක කමිල අපිට කවදාවත් ඉගෙනගෙන ඉවර කරන්න අමාරු දෙයක්. මැරෙනකම් අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඉතින් මම විශ්වාස කරන විදිහට ඉතින් දැනුම සොයන්න සෑම වෙලෙම හරි අප්ඩේට් එකකින් ඉන්නේ. අර එක තැනකදී කියනවා දැනුම සොයන්න කියන්නේ මොන හරි දෙයක්. අපි කියමුකෝ කුටුවක් හදන්න ඉගෙන ගන්න. එහෙම නැත්නම් අපි හිතමු වාහනයක් කැඩුනම හදන්න ඉගෙන ගන්න. මොන කිසියම් මොදයක් ඉගෙන ගන්නවා කියන තැන ඉඳගෙන අපි ස්ටුඩන්ට් කියන ලෙවල් එකේ ඉන්න පුළුවන් නම්, අපි පොසිෂන් වෙන්න පුළුවන් නම් අපිට එතන මං හිතන්නේ අපිට සෑහෙන ඔපචුනිටීස් ගොඩක් සහ හිතේ අර අපි කියන්නේ චකිතයක් වෙනවා. චකිතයක් නොමැතිව අපේ ගමන ඉස්සරහට යන්න පුළුවන්. හැම වෙලේම අපි අර දැනුම විපාසයෙන් ඉන්නවා කියලා අපි කියන්නේ ඒකට. ඉතින් එහෙම වුණාම හරි ලේසි ජීවිතේ ගලාගෙන යන්න.
1: ඔබ ඒ කියපු දෙයත් එක්ක මම එකඟ වෙනවා. දැනුම සොයන්න හැම වෙලාවෙම යාවත් කාලීන වෙනවා. එතකොට තමයි අලුතෙන් දෙයක් ලෝකෙට දෙන්න පුළුවන් වෙන්නේ. හොඳයි. ඉතින් අපි ගොඩක් ආඩම්බර වෙන මధుර ඔබ වැනි කෙනෙක් අපිට ඉන්න එක ගැන, අපේ ජාතියට උරුම වෙච්ච සම්පතක් වෙච්ච එක ගැන. ඉතින් ඔබ නවසීලන්තයේ පමණද මෙවැනි ප්‍රසංගයක් පැවැත්වුවේ, නැත්නම් වෙනත් රටවල් වලත් ඔබ ඒ සඳහා අවස්ථාවක් සලසගත්තද? කොහොමද ඔබට ලැබුණු ප්‍රතිචාර?
0: ඔව් කමිල, එක්සත් රාජධානියේදී මම මෝහන් වීණා කියන සංගීත භාණ්ඩෙන් යම් වැඩසටහන් කිහිපයක් කරා. නමුත් මෝහන් වීණා සහ සාරංගි කියන භාණ්ඩ දෙකෙන්ම වැඩසටහනක් කරේ නවසීලන්තයේදී. ඉතින් එහිදී ලැබුණු ප්‍රතිචාර සහ මගේ තියෙන කිසියම් හැකියාවන් මිනිස් අතරට ගෙනියාම පිළිබඳ මම නිතමානිය සතුටු වෙනවා. ඉතින් ඒ හරහාත් මට නවම් මැදකින් මම ලැබුණා. ලංකාවේදී නම් මම ඉන්සෝරස් දෙකෙන්ම වාදනය කරලා තියෙනවා ගොඩක් තැන්වලදී. නමුත් අර ලංකාවෙන් පිට ඒක වාදනය කරද්දී ඒක අර කියාගන්න බැරි දෙයක් තියෙනවා ඒක ඇතුලේ. ඒ කියන්නේ මේ දේශගුණය ගොඩක් බලපහනවා සංගීත භාණ්ඩ වලට. එතන හඬ උත්පාදනය වෙන්න ඉතින් ඒ වගේ හේතු කාරණා ගොඩක් තියෙනවා. මොකද අපි ස්ට්‍රින් එකක් දැම්මොත් ස්ට්‍රින් එකක් යන්න තියෙන සම්භාවිතාව වැඩි, කැඩෙන්න තියෙන සම්භාවිතාව වැඩි පිටරටට ආපුවම. ඉතින් මොකද මේ එකොස්ටික් සංගීත භාණ්ඩනේ. එතකොට මෙහි ලී වෙනස්, එතකොට ලී ඇද වෙනවා දේශගුණයට. ඒ වගේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඉතින් ඒවටත් එක්ක මොකද දැන් සාරංගි කියන වාද්‍ය භාණ්ඩේ හමකින් සහ ලීයක් තමයි සම්බන්ධ වෙලා තින්නේ. එහිදී දේශගුණයේ විශේෂයෙන්ම බලපානවා. ඉතින් ඒවත් එක්ක හැඩ ගැහුණු විදිහත් එක්ක ඉතින් මම සාර්ථක ප්‍රසංගයක් කරා කියලා හිතනවා.
1: ඔබගේ පියත් කලාවට සම්බන්ධ කෙනෙක්, අපි හැමෝම හොඳින් හඳුන්න කෙනෙක්. ඉතින් පියා ගැනත් අපි ටිකක් කතා කරමු.
0: ඔහු අනිවාර්යෙන්ම ඔහු ගැන

0: කරන්න ඕනේ. මොකද ඕවා තමයි අපිට සංගීතයේ ගුරුවරු කොම්බෙන්නේ. හිටපු වයම් පළාත් සෞන්දර්ය අධ්‍යක්ෂක සමන් ගුණන්දන මහත්මා, ඉතිං ඔහු වැඩිපුරම නාට්‍ය අංශයෙන් තමයි ජනතාව අතරට ගියේ කෝපි කඩේ ඔස්සේ. ඉතිං ඔහුගේ තියෙන හැකියාවල් සහ ඔහුගේ ගුරුවරයා තමයි බන්දුල විජේවීර කියන අග්‍රගණ්‍ය ගාන්ධාරවරයා. ඉතිං ඒ ආභාෂයත් මම අරගෙන ඉස්සරහට හොඳ දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා.
1: අවසාන වශයෙන් මඳුර මම දැනගන්න කැමති ඉදිරියේදී ඔබේ සංගීත නිර්මාණ ප්‍රසංග හෝ පර්යේෂණ සම්බන්ධයෙන් ඇති සැලසුම් මොනවාද? ඒ වගේම ශ්‍රී ලංකාවේ සිටින නමක සංගීත ශිල්පීන්ට දීමට ඇති පණිවිඩය මොකක්ද කියන එක ගැන.
0: ඔව් කමිල්, දැන්ටමත් මම මගේ නිවසේහි නේවාසිකව මම පන්ති කිහිපයක් කරගෙන යනවා. ඒ කියන්නේ ඒක සාම්ප්‍රදායික පන්තියක් නෙමෙයි, ඇත්තටම අර ගුරු ශිෂ්‍ය පරම්පරා වගේ පොඩි කර්තව්‍යයක්. මොකද මේ රෙයා ඉන්ස්ට්‍රුමන්ට්ස් ටිකක් අමාරුයි ඉගෙන ගන්න, ලේසි ඉගෙන ගන්න ටිකක් අමාරුයි. මගේ නිවසේ නැවතිලා තමයි සමහර ශිෂ්‍යයන් ඉගෙන ගන්නේ. ඉතින් දැනුම මේ විදිහට තමයි මම ලබා දෙන්නේ හරියට ඒ වැඩේ කරන්න ඕන නිසා. ඉතින් අර ඔබ ඇහුවා වගේ ලංකාවේ සිටින නමක සංගීතය පිළිබඳව හදාරන්නන්ට මොකක් දෙන්න ඕන උපදෙස කියලා මම මෙහෙම කියන්න, මම කෙටි උදාහරණකින් කියන්නම්. ඒක අපි කවුරුත් දන්න සංගීතඥයෙක් තමයි ප්‍රේමසිරි ගේමදාස මහත්මයා. ඔහු එකතැනකදී කියනවා, ඔහුගෙන් ප්‍රශ්නයක් අහනවා, ඔබ අහනවා වගේ මාධ්‍යවේදී කහන්නේ, කේමදාස මාස්ටර් සංගීතය කියන්නේ මොකක්ද කියන එක. ඊට පස්සේ කේමදාස මාස්ටර් කියනවා ප්‍රැක්ටිස් කියලා. ඊට පස්සේ නැවතත් එම පොරොකතනය කරන මහත්මය අහනවා, මාස්ටර් මම ඇහුවේ සංගීතය කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ දෙවනුවත් කේමදාස මාස්ටර් උත්තර දෙනවා ප්‍රැක්ටිස් කියලා. තුන්වෙනි පාරත් නිවේදක මහත්මයා අහනවා මොකද්ද සංගීතය කියන්නේ කියලා. ඊට පස්සේ ටිකක් සැරෙන් ඔය කියනවා ප්‍රැක්ටිස් ප්‍රැක්ටිස් ප්‍රැක්ටිස් කියලා. ඒ කියන්නේ ඔහු කියන්නේ පුහුණු වීම තමයි සංගීතය කියන්නේ, පුහුණු වීමකින් තොර සංගීතයක් මේ ලෝකේ නෑ කියන එක තමයි ඔහු ප්‍රකාශ කරන්නේ. ඉතින් ඒක හරියටම හරි කියලා මම දකිනවා. ඒ කියන්නේ වෙන දේවල් ඔක්කොම ඒකට යටත්, පුහුණු වීම තුළින් තමයි අපේ ඩිසිප්ලින් එක සහ අපේ හික්මීම, අපි ගන්න තීරණ පිළිබඳ සියල්ල වෙනස් වෙන්නේ අපේ පුහුණු වීම තුළින්. ඉතින් පුහුණු වීම තමයි අංක එක, දෙකක් පුහුණු වීම, තුනක් පුහුණු වීම කියන මතේ තමයි මම ඉන්නේ. ඒ පුහුණු වීම කරද්දී අනිත් අපිට තියෙන වටපිටාවේ සියල්ලක්ම අපිට එකාසු වෙනවා. මං හිතන්නේ මගේ මතේ ඒකයි, වෙනස් මත තියෙන්න පුළුවන්. මොකද එහෙම තියෙන්න ඕනේ විවිධත්වයක් අපිට. මං හිතන්නේ ඒක හරි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේ මතක් කරන්න ඕනේ නවසීලන්තයේ සිටින මිනිසුන් ඉතාමත් කාරුණික හදවත් තියෙන මිනිස්සු කොට්ටාසයක් ඉන්නේ. කියන්නේ හරිම අපි කියනවනම් ලව්ලි. එතකොට මේ වැඩසටහනට ආරාධනා කරපු අපේ මහත් මහත් පින්ද සහ ඔබ ඔබතුමාට කමිල, ඉතින් මාහිතවත් ඔබටත් බොහොම ස්තුතිවන්ත වෙනවා මේ ජන්මභූමි කියන වැඩසටහනට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. ඇත්තම ලාංකිකකම අපිට මේ අපි මේ ගව් ගානක් ඈත හිටියත්, ඈත රටක අපි ජීවත් වුණත්, නවසීලන්තය කියන රටේ, සුන්දර රටේ, අපිට ලාංකිකකම අමතක කරන්න බෑ කවදාවත්. ඒක තමයි.

0: නමින්ම දාලා තියෙන්නේ ජන්මභූමි කියලා. ඇත්තට මේක මටත් හරියටම දැනෙනවා, ඒක මටත් ඒක විඳ ගන්න පුළුවන්, මටත් ඒක ෆීල් වෙනවා. මේ ඒ නම ඇසුසැනින්ම මමගේ රට මතක් වෙනවා. මට මතක් වෙන්නේ රත්නදීප ජන්මභූමි කියලා. ඉතින් අමරදේව සර්ගේ පින් ගිතහෙළ රන්දෙරණේ යළි උපතින්නට හේතු වාසනා වේවා කියන ඒ චිත්‍රරූපේම වෙනවා. ඉතින් යළිත් දවසක අපි හමුවෙමු නිසැකවම මේ වගේ කතා බහකින්. ගොඩක් ස්තුතියි හැමෝටම මට මේ වැඩසටහනට ආරාධනා කිරීම සහ මගේ තීසීස් එකේ වැඩසටහනට සම්බන්ධ වූ සියලු සෑම සියලු දෙනාටම බෙහෙන් ස්තුතියි මට ඒ දුන්න සපෝට් එකට. ඉතින් නැවතත් දවසක අපි හමුවෙමු. එතෙක් ඔබට සුභම සුබ දවසක්, සුභම සුභ අනාගතයක් වේවා කියලා මම එකසිතින් ප්‍රාර්ථනා කරනවා මේ නවසීලන්තේ ජීවත් වෙන ශ්‍රී ලාංකීයන්ට.
1: ඉතාමත් ලෙන්ගතු වටිනා අඩහෝරාවක් ඔබ සමග දුඩමළු වුණා අපි. ඉතින් බොහොමත්ම ස්තුති මතුර ජන්මභූමි වැඩසටහන් සමග අද දිනේ අපිත් එක්ක එකතු වුණාට ඔබේ සංගීත දිවියට අපි සුබ පතනවා. ඉතින් සංගීත නිපුන් මතුර ගුණවර්ධනයන්ගේ සුමීරු අනුවාදනයකට අපි ඔබව රැගෙන යන්න දැන් සූදානම්.

0: ජන්මභූමි හරහා අපි හැම දවසකම ඔබේ ජීවිතය ජය ගන්නට උපදෙස් ලබා දෙනවා. ඉතින් අද දවසේත් එලෙසින්ම ඔබ හට ජීවිතය ජය ගන්න කොහොමද කියලා කියා දෙන්න තමයි අපි සූදානම් වෙන්නේ. අපි හැම කෙනෙක්ම කැමති පොහොසත් වෙන්න, ධනවත් වෙන්න. හැබැයි සමහර අය ඉන්නවා කොච්චර උත්සාහ කළත් ඒ අයට පොහොසත් වෙන්න හැකියාවක් ලැබිලා නැහැ. ඒ ගැන හිත හිත ඇත්තම දුක් වෙන අවස්ථාවල් තියෙනවා. ඇයි එහෙම වෙන්නේ? මොකද්ද ඒකට හේතුව? ඒ අය මොනවද කරන්න ඕනේ? ඉතින් ඔන්න ඔය හැම දෙයක් ගැනම කතා කරන්න අදත් අපි අපේ වැඩසටහනට සම්බන්ධ කරගන්නවා මානව සම්පත් කළමනාකරණ උපදේශක අමින්ත සුගත සිල්වා මහතාව. අමින්ත, පොදුවේ ගත්තහම මේ මාතෘකාව බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. ඇයි ගොඩක් අය උත්සාහ කළත් පොහොසත් නොවෙන්නේ කියන එක. ඉතින් අපි ඒ පිළිබඳව කතා බහ කරමු.
1: සුබ දවසක් ඔබ සීලු දෙනාටම. ආයිත් ඉතින් අපි ලංකාවේ ඉඳලා නවසීලන්තයේ අපේ ශ්‍රී ලාංකික ශ්‍රාවක මිතුරු මිතුරියන් වෙනුවෙන් ධනාත්මක දේවල් ටිකක් අදත් ගේනවා. ඉතින් අපිට අද යෝජනාවක් ආවා නවසීලන්තයෙන් මෙන්න මේ වගේ එකක්. මේ බොහෝ මිනිසුන් කවදාවත් පොහොසත් වෙන්නේ නැත්තේ ඇයි කියලා. දැන් මේ යෝජනාව හපු ගමන් ටිකක් බය වුණා. මොකද අපි වැඩසටහන් කරන්නේ ලංකාවේ තියෙන පරිසරය සහ ලංකාවේ මිනිසුන් නිසා. මේක කොහොමද මේ කන්සෙප්ට් එක නවසීලන්තය ගැන මම දන්නේ නැතුව කොහොමද නවසීලන්තයට ආවේනික විදිහට කතා කරන්න කියලා. ඉතින් නමුත් මට ලැබිච්ච පණිවිඩය තමයි නවසීලන්තේ හිටියත් අපේ මිනිස්සු තාමත් ලංකාවේ විදිහට තමයි පුරුදු පුහුණු වෙලා වැඩ කරන්න කියලා. ඉතින් ඒ නිසා ඒ විශ්වාසයේ කන්ෆිඩෙන්ස් එක අරගෙන නිරෝෂලගේ අපි හිතුවා චූටි කරුණු ටිකක් කතා කරන්න කියලා. දැන් මෙතනදී කාරණා දෙකක් තියෙනවා, මේ පොහොසතා සහ ධනවතා කියලා. ඇත්තටම මේ අපි කතා කරන්නේ පොහොසත් කෙනා ගැන. දැන් ධනවතා කියලා කියන්නේ, පොහොසතා කියලා කියන්නේ ගොඩක් සල්ලි තියෙනවා, රිච් පර්සන් කියන එක. හැබැයි මේ වෙල්ති පර්සන් කියලා කියන්නේ ආට සල්ලි වගේම කාලේ තියෙනවා කියන එක. ඒක තමයි ධනවතා. අපි දැන් අපි කතා කරන්නේ සල්ලි තියෙන මිනිස්සෙක් අපිට මේ සල්ලි නැති වුණේ ඇයි කියන කාරණේ ගැන තමයි කතා කරන්නේ. එතකොට පළවෙනි එක තමයි මේ අපි කරන ජොබ් එක. අපි ගොඩක් වෙලාවට මේ ෆ්ලෝ එකත් එක්ක, කියන්නේ සමාජයේ දිහා බලලා නැත්නම් දෙමාපියන්ගේ කැමැත්ත මත පදනම් වෙලා තමයි යන්නේ. හැබැයි අද ලෝකේ ගොඩක් වෙනස් වෙලා අපිට එතකොට එතනදී සිද්ධ වෙනවා මේ හොඳ අර අපි ඉන්න බොක්ස් එකෙන් එළියට ඇවිල්ලා ගොඩක් දේවල් කරන්නට කියලා. ඊළඟට දෙවෙනි එක අපි හිතනවා මේ 9-to-5 ජොබ් එක කරන එක තමයි එකම මාර්ගය. අපි ඉතින් ඒක 80 ගණන් වල 90 ගණන් වල එහෙම එකක් තිබුණා තමයි. හැබැයි දැන් එහෙම බෑ නේද? අපිට අනිවාර්යයෙන්ම තමන් කරන රස්සාවට අනුව, ඔබට හොඳටම දැනිලත් ඇති, ලංකාවේ ඉඳලා ඇවිල්ලා වැඩ කරනකොට රස්සා දෙකක් තුනක් අපිට කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා අර අපේ ඉන්න සඳුළු තලයෙන් චුට්ටක් පහින්. ඊළඟට මේ තුන්වෙනි කාරණයක් තියෙනවා, ඉපෙයීම වෙනුවට ඉතුරුම් කෙරෙහි අවධානය යොමු කිරීම. දැන් සල්ලි ගොඩක් වෙලාවට මේ උපයන්නේ නැතුව

ඉතුරු කරනවා කියන අර මට්ටකුණ්ඩලීගේ සිටුවේෂන් එකට අපි යන්න හදනවා. එහෙම කරන්න එපා. අපි ඉතුරු කරන දේ අපි අපි හම්බ කරන දේ හැම ආගමකම කියනා වගේ ලොකු ගණන් අපි 10%ක් වගේ සමත 20%ක් වගේ ප්‍රමාණයක් අපිට අයින් කරගන්න පුළුවන් වුණොත් ඒක වටිනවා. හැබැයි දැන් කවුරුරි කියන්න පුළුවන් මගේ ආදායමෙන් එකපාරට 20%ක් අයින් කරන්න බැහැ කියලා. මේ 20% අයින් කරනවා කියලා කියන්නේ අපි හිතමු ඉන්ෂුරන්ස් එකකට ඕගොල්ලෝ යම් කිසි මුදලක් යොදනවා කියන්නේ ඒකත් මේ 20% ඇතුලේ තියෙනවා. ඊළඟට ඕගොල්ලෝ අනාගතයේදී පෙන්ෂන් එකක් බලාපොරොත්තුෙන් මොකක් හරි ආයතනයකට සල්ලි තැම්පත් කරනවා නම් ඒකත් මේ 20% ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ කවදා හරි දවසක අනාගතයේදී මොකක් හරි ඉමර්ජන්සි එකකදී හදිසි දෙකකදී ගන්න තමයි මේ 20% තියෙන්නේ. ඉතින් ඒක අයින් කරලා තියාගන්න කියලා කියනවා. ඊළඟට හතරවෙනි කාරණයක් කියනවා කොයි වෙලාවෙත් එක්ස්කියුසස් දෙනවා. අයියෝ මේක කරන්න බැරි වුණා, අරක වුණා, මේක වුණා. බලන්න මං හිතන්නේ ඒ රටේ ඉන්න සමහර ජාතිකයන්, මං ජාතිකයන්ගේ නම් කියන්නේ, ඒගොල්ලෝ කොච්චර කඩිසරද කියලා වෙලා බලන්න. අපි හොඳයි, අපේ ඇජිලිටි එක හොඳයි, අපි වැඩ කරනවා. නමුත් අනිත් ජාතීන් එක්ක බලන්න, පිටරටට ගියාට පස්සේ සංසන්දනය කරලා බලන්න. ඊළඟට කියනවා මේ ධනවතුන් වාසනාවන්තයි කියලා උපකල්පනය කරන්නේ. ඔව්, විදි ලොතරැයියක් ඇදුනොත් නම් එකපාරටම සල්ලි තියෙනවා. නමුත් එහෙම නෙමේ, ධනවන්තයෝ වෙලා තියෙන්නේ, ධනවත්තු වෙලා තියෙන්නේ තමන්ගේ සල්ලි සහ කාලය කියන එක හරියට කළමනාකරණය කිරීමෙන්. ඊළඟ කාරණයක් කියනවා මේ අපි ගොඩක් වෙලාට පුරුදු වෙලා තියෙනවා අසාර්ථක පුද්ගලයන්ගෙන් තමයි උපදෙස් ගන්න. එහෙම කරන්න එපා. ඒගොල්ලොන්ගෙන් අත්දැකීම් ගන්න. හැබැයි ඔබගේ ජයග්‍රාහී මාවත තීරණය කරනකොට ඔබට සිද්ධ වෙනවා සාර්ථක පුද්ගලයන්ගේ ඒ සාර්ථකත්වය කොහොමද ලබා කරත්තේ කියන දේ ගැන ස්ටඩි කරන්න. කළේ ඇඳුම ඔබට පුළුවන් විදිහට ඇඳ ගන්න. අනිත් එක තව වැරද්දක් අපි කරනවා, මේ සාර්ථක පුද්ගලයාගේ ඇඳුම ඒ පිටින් අඳින්න හදනවා. හිතන්නකෝ, එයාගේ වේස්ට් එක 40යි, ඔයාගේ වේස්ට් එක 28යි නම් ජබොක් ගාලා කලිසම බිමට වැදෙනවනේ. ඉතින් එහෙම වෙන්න බෑ. ඒ නිසා you have to change your mindset. එතන මනස හදාගන්න, වේස්ට් එක හදාගන්න, ඒ වගේම මේ කරන්න තියෙන දේවල් ටික plan out කරගන්න. ඊළඟට කියනවා මේ අපි ආයෝජනය කරන්න අපහසුයි. ආයෝජනය කරන්නේ නැති එක. දැන් ගොඩක් වෙලාවට අපේ තියෙන අපි concept එකක් තියෙනවා මෙහෙම. First you have to earn, then save and invest. ඒ කියන්නේ අපි මුලින්ම සල්ලි ටිකක් හොයාගෙන උපයාගෙන ඊට පස්සේ ඒකෙන් යම් කිසි මුදලක් ඉතුරු කරගෙන තමයි ආයෝජනය කරන්නේ. දැන් ගොඩක් වෙලාවට අපි කරන්නේ හම්බ කරගෙන ටංකල ගිහිලිවල කොහේ හරි තැනක ඉන්වෙස්ට් කරන්න බලනවා. ඉතින් ඒක ඵලදායි නැහැ කියන එක තමයි යෝජනාවක් විදිහට කරන්නේ. ඊළඟට මේ අපේ කිසිම මූල්‍ය ඉලක්කයක් තියාගන්න. එතන අපේ ඇත්තටම ටාගට් එකක් තියෙනවානේ, ෆයිනෑන්ෂියල් ස්ටැබිලිටි කියන එක. මම කොතනද යන්නේ? ඒක අවුරුදු 20කින් වෙන්න පුළුවන් කඩා ගන්න. 10ට 5ට 1ට 2ට මාසෙට දවසට මේක කඩා ගන්න. එතකොට මූල්‍ය ඉලක්කයක් තියෙන්න ඕනේ. ෆයිනෑන්ෂියල් ටාගට් එකක් තියෙන්න ඕනේ. ඊළඟට කරන ලොකු වැරද්දක් තමයි අපේ ලංකාවේ කට්ටිය කොයි ලෝකෙ ගියත් හම්බ කරනවට වඩා වියදම් කරනවා. ඒක කරන්න එපා අපේ ආදරණීය මිතුරු මිතුරියනි. මොකද ඔබ දුක් මහන්සියෙන් හම්බ කරන්නේ ලංකාව, ඒ කියන්නේ ලංකාවට වඩා සතුරුදායක දෙයක් කරන්න ඒ රටට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔබ හැම උපයන හැම ඩොලරයකටම වග කියන්න සහ වග වෙන්න accountability එක හරි important. එකයි වග වෙනවා කියලා කියන්නේ. ඊළඟට කාරණයක් තියෙනවා, අලුත් දේවල් අපි අලුත් concepts අපි ඉගෙන ගන්නේ නැහැ. අලුත් concepts කියලා කියන්නේ ඉඳගෙන දැන් ලෝකෙ ඉස්සරහට යනකොට දැන් AI එක ඇවිල්ලා තියෙනවා. දැන් මම professional trainer කෙනෙක් විදියට මම ගොඩක් වෙලාවට කරන්නේ මගේ එළියම මම draft කරලා මම AI එකට දානවා. එතකොට ඇත්තටම ඒක තමයි වටින්නේ. දැන් එහෙම කරා කියලා මම AI කියන document එක එහෙමම blindly මම යවන්නේ නැහැ. මං අයිත් එක දිහා බලනවා. ඔන්නතන තමයි අපේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ගොඩක් වෙලාවට අපි copy කරන්න ගොඩක් කැමති. දැන් ජපානයේ ඇත්තටම ලෝකෙ හොඳම ඔරලෝසුව වෙලා තියෙන මිලාදිකම ඔරලෝසුව ස්විස්සලන්තේ. හොඳම ඔරලෝසුව ජපානයේ. දැන් ජපාන මොකද කරේ? ස්විස්සලන්තයට ගිහින් ඉවරලා ජපානයේට අරගෙන ආවා මේ ටෙක්නොලොජි. අරන් ඉවරලා තමයි එතකොට ඒගොල්ලෝ ඒක ගෙනල්ලා තාක්ෂණය ඒගොල්ලන්ට ඕන විදිහට හදාගත්තා. ඊළඟ කාරණයක් තියෙනවා, මේ self discipline කියන එක හරි වැදගත්. ඒ නිසා මම අර මුලින්ම කිව්වෙත් ඒක තමයි, don't go with the flow. දෙමව්පියෝ කියන විදිහට, සමාජය කියන විදිහට, මගේ යාළුවා කියන විදිහට, මගේ සහෝදරයා සහෝදරී විදිහට, මගේ අයියා අක්කා වගේ නැතුව discipline එකක් අපි හදාගෙන
වැඩ කරන්න කියන

0: කතාව තමයි තියෙන්නේ. දැන් අපි බලමු බලන්න මේ කියන කාරණා ටික කරනකොට අපිට තියෙනවනේ පැය 24ක් කියලා. එතකොට මේ පැය 24 අපි සාමාන්‍යයෙන් මේක බටහිර විද්‍යාවේ කියනවා මේ මේ වෙලාව 8:00 8:00 8:00 බෙදා ගන්න කියලා. ඒ කියන්නේ පැය 8ක් නිදා ගන්න, පැය 8ක් වැඩ කරන්න සහ පැය 8ක් රෙස්ට් එකක් ගන්න කියලා. ඉතින් ගොඩක් කාලවලට දැන් ওই රටේ ඔබ ඉන්නකොට ඔබට පැය 8ක් වැඩ කරන්න නෙමෙයි පැය 12ක් විතර වැඩ කරොත් චුට්ටක් කල්පනා කරන්න. එතකොට ඔබ පැය 12ක් වැඩ කරනවා, පැය 8ක් ඔබ නිදිය ගන්නවා. එතකොට 8යි 12යි 20යි. ඒතර ඔබට තව හිතනවා පැය 4ක් තියෙනවා. මේ පැය 4න් ඔබ ඔබගේ අනාගත දියුණුව වෙනුවෙන් ඔබගේ අනාගත දියුණුව වෙනුවෙන් පැය කීයක් මිඩංගු කරනවා. ඒ නිසා අපිට ආදරේ ඉන්න මේ කතා කරන අපිට යම්කිසි ගෞරවයක් තියෙනවා නම් අද ඉඳලා පැයක් ඔබගේ නොලෙජ් එක එන්හැන්ස් කරගන්න, නොලෙජ් එක හදා ගන්න, අලුත් දේවල් ටිකක් ඉගෙන ගන්න යන්න. එතකොට අපි කියනවානේ මේ ඇවිද්දොත් තමයි අපිට ලබා ගන්න පුළුවන්. තව කතාවක් තියෙනවානේ කන්ද අපි ළඟට එන්නේ නැහැ, කන්ද අපි ළඟට යන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට අපි ඒක කරන්න අපි සූදානම් වෙලා ඉස්සරහට යන්න. දැන් ගොඩක් වෙලාවට මේ අපි හිතනවා දැන් අපි කරන දේවල් ෆේල් වෙනවා. The fail කියන එකේදී අපි කියන්නේ වෙන first, F කියන්නේ first, A කියන්නේ attempt, I කියන්නේ in, අන්තිමේක learning, L. එතකොට ඒකෙන් කියන්නේ ඔබගේ පළවෙනි උත්සාහය තමයි ඉගෙනීමට තියෙන උත්සාහය ෆේල් කියලා කියන්නේ. ඒ නිසා බොහොම ආදරයෙන් ගෞරවයෙන් අදත් ලංකාවේ ඉඳලා අපේ සහෝදර අපේම සහෝදර සහෝදරියන් වෙනුවෙන් බොහොම ආදරයෙන් ලෙංගතු කමින් ඉල්ලා සිටිනවා. මේ කිව කාරණා ටික ඔබට ගැළපෙන විදියට එහිට මෙහිට කරලා දැන් මම කිව්ව විදියටම කරන්න බෑනේ නේද? මට ඔබට රෙදි ටික දෙන්න පුළුවන්, බොත්තම් ටික දෙන්න පුළුවන්, ඊළඟ නූල් ටික දෙන්න පුළුවන්, සිප් එක දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔබට ඕන විදිහට තමයි ඔබගේ මෙෂර්මන්ට් එකට අනුව තමයි මේ කලිසම හරි ෂර්ට් එක හරි මහගන්නේ. ඉතින් ඒ නිසා බොහොම ආදරෙන් මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් නිෂ්පාදක මණ්ඩලයට ස්තුති කරනවා. තව දවසක හම්බ වෙමු. ඒ නිසා මතක තියාගන්න අපිට පුළුවන් පොහොසත් වෙන්න, මයින්ඩ්සෙට් එක චේන්ජ් කරන්න. සතිමත් වෙලා අපි අපේ ජීවිතේ දිනමු. ඔබ සියලු දෙනාටම ජයෙන් ජයම වේවා.
1: බොහොම ස්තුති අමින්ත. අපගේ වැඩසටහන සමග සම්බන්ධ වෙලා අදත් ජීවිතයට එකතු කරගන්න වැදගත් කරුණු පිළිබඳව අපිට කියා දුන්නට. ඉතින් අද දවසේ අපේ වැඩසටහනට එකතු වුණේ මානව සම්පත් කළමනාකරණ උපදේශක අමින්ත සුගද සිල්වා.